0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

රීති අබදුවස් රීති නොදි ඒකෙමගහත් දිවෙහි FM ගේ කොම්මෙ ගඩීරෙගේ සුරතම ලවේකවස් දිවෙහි අමුල්ල රාගේ තව

0: ATVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ඒකෑම රීත වාසසා
2: රේ ආතස් කුරියේ
1: නුවදි හේක මෙගහස් ATVFM ගේ මේ හයිටි බයිලවත කොමස් පෙරිකෙද
2: ගොන් ෆිල්මර් නෝ නේ කියහම
0: දිවෙහිගේ මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්

කුන්නේ හමකශවරුම් තිමන් රස්කලාන්ගේ තියබෑ මීහුම් හෙද්දවී ෆිරහෙනකායි අංහනෙක්ගෙකි බයින්නේ. එබහි ආදම්ග ෆානායි හව්වාගේ ෆානුගැකි බෙන්නේ. අදි තිමන් රස්කලාන්ගේ තියබෑ මීහුම් තෆාතු කවුමු තකශායි පබීලා තකල්ලෙවී තියබෑ මීහුම් එබ්බයකු අනෙබ්බයක තාරෆුමට්ටකේ. හමකශවරුම් අල්ලාහුගේ හදරතුග තියබෑ මීහුම් කුරෙ එම්මෙ මෑකම් බොඩි තියබෑ මීහුම් කුරෙ එම්මෙ තක්වාවෙරු මීහායි. හම කශවරුම් අල්ලාහී මොළත් දෙනවඩිගම්වා හබීරුවන්ත රස්කලාන්ගේ.

බෑ මීහුන් ඊමානෙන් නුවමෙ. එහෙනෙකමක් තිමම්මෙන් කියමම් වෙජ්ජයී මොයේ බුනාශ. තිය බෑ මීහුන්ගේ හිත්තවගේ තෙරය ඊමාංකමෙන් අදි නුවදෙතෙ. අදි තියබෑ මීහුන් අල්ලෝහෂායි එකලාන්ගේ රසූලාය කියමම් වානම. තියබෑ මීහුන්ගේ අමල්තකුම් එබහී ඒගේ සවාබුම් තියබෑ මීහුන්නක එවවෙස් එච්චෙන් උ්ෙන් නුකරබාහුට්ටෙ. හම කශවරුම් අල්ලෝහී ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාන්ගේ.

කලේගේ ෆානන් එවරෙන් කලගොවති. කලේගේ ෆාන විදාළු වාශ තියබෑ මීහුන් ඉස්ලාම් වී කමට්ටක තිමන් කලේගේ ෆාන තියබෑ මීහුන් කල නුගවාශෙ. අධි කියෙද්ද තියබෑ මීහුන්නන් ඊමාංකම මගු දෙක්කෙවි කමට්ටකා අල්ලා තියබෑ මීහුන්ගේ මච්ච ධර්ම වන්තවේ වොඩිගෙන් වේ. එයි තියබෑ මීහුන් තෙදවරින් කම්ගා වානමේ.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: Guest RJ.

0: මයින් ගෑඩු දිවෙහි FM දිවෙහි FM දිවෙහි නෑකු
1: නුවදිහ එකෙන් මෙගහත්ස් දිවෙහි FM
0: හිමෙන් ඉවතිරා
2: බුණ නුකිරිපවා වාහක්තක පුළුවාලවේ දොරෙන්

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක කුළුවාලවේ දොරේ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක මුළු ආලවේ දොරේ

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුදුම් පොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ පොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟට
2: ආදේශ කරන් දෙක තුමතේ ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායක

0: නොදිය එක මෙගහටස් දිවෙහි FM අබදුවස් එම්ම ගාත.
1: රීද් අපතු වෙස් රීදී

0: දිවහිFM 91.1 MHz. දිවහිඟ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්.
1: රීත් අපතු වෙස් රීත්.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග.
1: ලෝබි ලෝබි